අම්මට අපි වෙලෑලරෙන් දෙකඟත් සනකිල්ලවා මිට සවයාන්න ඇත්තේලා ඉලගේ ලොට ුට්ටවට සක් සෝගයා නාශනි ලවත්සාව කනන නොබු මිපි වලය පෑනෙක් පට සිලලරගයාන අබලුනට මානකි වල්ලමත් අම්ම පෙතනයනික් සංනාට අම්මාලුතලු තුන්න සුලාමිගිත්සි දසයක්සමෙන්.